0: Rwa, sago nyi nali ya, sa penpa ta sa nima pa piwe, ani nima, ta chidang chini sago nyi nima chupshiri, di nali chale na nima nga nga rwa, nga nga nyi nalo li ya, dos che chale di nali ya, di dhulu di nyer kukwa res, kaya di dhulu di ma nyeb che, nima chunga yuebe nal, yue che tando kena shunglongan dos pe, chugo di, jik, gojo che che, jik, dushu nabi ina, tondam chi nyi, bena chimchun nyanda kwa kaab la sok chen, timi, shibshi da shibje, Tā kia mē kāng zāb rā shīb chēs tū zā tū dī nā lī yā nē chū tīng tē tōng bī nā Ani kia nā chū gō bī kā nyā chī yā tā yā jīm chū nyā tā wā yā nyā tā kē chē chū gō kā nyā chī yā tā kia nā lī yā nyā chē kā tēng kā rā sēng kā mā kū chā tū yā Ani nyā chē nā kō mī kī nā nyā tō sēng tā tū yā Tīn chē kī tā nā dī nā lī shōng tē yā kō mā chū bī nā Ani jī nyā tōng kō pā nā lī kē bā chī tā tīn chē kī nā pā rī kū kī nyā chē nā pā rū rē sē Chā tā dī nā lō lī yā kā sūm bā tō lī yā ngā tō dī chā kēng kā rī kū kū yu mē tā Teliya gyursu gandhe shegu yume, teliya jik pigeya dhulu nye gaju di tuju gandhe yume, di shusha yus. Da ka shivati, harisina, chubangwa nalaya, chugo ka jik sawa nyubi, ina nye tanda lo jik kwa ma son, lo nye nalu buze gilin che shaori, kasha lo nye da chi chuk sinirum, chi nga sinirum, chi nye sinirum, dinde buze gilin che yungur, mara sawa zundu. Da di lo, chugo lo nye le chi ma son, ana lo ji le chi ma son, chugo di lukshugu chugo dhuzhu kye kyebche, da wo ne ana beri kyebche, buze di madam cheche, pige kuranzu pige chinche, gongzu dhuwa chik soga che kya, tengmi nyi sum suye kya soya khuru mindu silebche, chugo di jeba te dhugu da. Da chugo temdul da, kiran temdul nyu, lungyo chugo di da, temdul lu ganga che caburwa. Jadze dike che caburri, denzo yu chengwe pyu caburri, dina le temdul lu caburri ganga che caburri, anta ga caburri, pechue yu, jik lo jik ana dawa khashi ana lo nyi se pechu che chabri chetan di nal byu zay malun pe ne chu di nde tu yun du jik rang pechu yung madan pe yon menpa che che chugo rang byu zay madan pe chugo di nde tu yun du da di chugo di ganza di jewa jekwari pe ne pa ya ma na chugo zonsa na jewa jekwari kirang chugo temdo kanyo to pa lo che koran zu chab jay gare chab sab jay gare di koran zu chab jay di kun zu jik mora zonye di sotaya ni di nyesan shu jay sotane ma di ma di pika jeva kya ga di chokin jay gara wa wo tos che chugo di jeva ti du ani kirang chugo di chushi cha re ya mena chushi cha mara sha ya mena suyib cha cha kya re gongzai cha cha kya re ta jeva te ma jeva chugo di bai gyonan gyon sho chugi suyan jay mendo lab jeva ti du ani jeva ti du kirang tangwa angda di pike kardul pike dine guo je angda di pike gaya yo ma re di kara sinu di kore todom so le chin je kirang chugo nyingba di pike jadayla pa loya la sokwa di mingi kore todom so le ya chugo jik jiwa jibze, sawa jibze, kuna zui pike chungkungi ngudu di bine lingu re.
1: Nilaisa ikala.
0: Di muda zonsane, ya mene sota dine, chugo tunse sota dine, di nyi nyi su chune, kuna zui chugo buze madama nga zui chugo di jiwa jibze yi, tatanda chugo sawa yi labze, kore tatamsa liya jibze. Ani chugo nyingbadi jik jade dike pa lo. Ani chugo sawa di jade chu nyoze. Dine karasane pike ya jiwa jaga chudu. Ani shine, pīki nāli ya bāsa tī, chūgō tāngbō sāwa lūdhū bāsa tāgarā jīg tīgē chācāng sōgū wā rē.
1: Lēsē.
0: Nīngbā tī kānta pīki ya pā lō sāwa rūwā.
1: Lāwā.
0: Chātā tī tīgē yīn chūgō tāngbō kūdhū kērā jīg ngū tīwē bāsa lō sōgbā, tīmī kī lē sōtā nē tūyān bē lē guyō cē lūm bē bāsa lō sōgbā, tīmī kī chē tīng kī bāsa lō sōgbā, tīmī kī rā ngā rā tū jīg yūmī tōp tāng lā kī lō sōgbā, tīmī kī tēn zū kī chē ngū pī bē tū jū yū bē bāsa lō sōgbā, tū jū kā ngā pīkā kūgū yō rēs,
1: tīgā
0: yīn chūgō sāb tū, tīgā yīn dī nā lī yā chē tīng pīkā jibā tī yā kī kā shīwā tī rī tā,
1: tī
0: ngā rā tū chīm lū tā tūn bē kā shīwā tī tū sī chē. Tī nā kā ngā bā tā khā rī sī nā, ngā rā tū chōpa ngō yī nā lī yā chē tīng kā rī gyū bā tā ngō rī sī nā, pē chū ngō bō gyū bā chīm bē chē tīng tī jibā tī yā chō rī bā, pē chū ngō bō sū tū tā ngā yā tī tāng bō chā tō gē bī kū lā ngō yī tī, lā ngō tī lō chī yā kū gyū mī tū. dāla gyūgāt gyūm mīdō, dā chūgō nī sāvē sūshu tēshā, ngā zōng chū, dā ngā yī pēkē kato lī tēm tū gyūyā yō mara, dī ngī tāngbō pēchū ngō bōt, pēkē chū jī sī ngō bōt tē tē yō rō bā, dā tī chū jī tī ngā zō tū tē wē ngē lōb zēn sā gō nī sūm jī gō kōni yā, chū jī nā chū jī mēm sū tū yō gī, dī nā lī yā chū lō khā rī ngē gō yī mē, jī gī gīndrē gōng sī nē ngō chū kē gō gō yō bā, kō rē tō tōm sō lī yā dī, jī chū jō lā kē tā 티메게 나란주 지 토가 마템나리아 디 배정업이 교육고요레스
1: 배정업이
0: 즉 주제인 주제 멤버데 가르스 주제 멤버 페이잉이 로아 주제인 커인 로아 디 파츠 교부단가 주디 어디 배정업이 교태야 디 인지민직 디 처린디 비게야 교단 초베 처린레스 게디케나 디 지난가 랑고디 저도 예배 뉘제 계란가 비게야 다 템도 먹여 제 계란 배주 제 대비나 하주 그거 여말 이내래 계란가 대삭살이야 주주주기 제기 대비나 개디 계란 쓰면이나 아니 계란디 계란 손 산결이 계란디 가르스는 주기기 레네가네 파 계란 손 산결이 이내 존니다 계란 요니게 계란 이거 주기디이나 비게 즉 배정 뭐디나 아, 디날이야. 체링기 교부단 줄로드니 야마르바. 텔이야 녀제 포르그레스. 디나 디날이야. 카 카르스나. 아, 나바티자. 다 카 추부드 카르스나. 추고기 다완 기 되네 사곤 저르바다. 마란주 추고 벤 벤절라 키나게 지 전두스르스네 모터 사업스 뉴르바. 아니 모터 니모스 뉴. 키나게 벤에다 추고 안다 마가 저 벤에 드리케스다. 바가라네. 국가 구마케부디 되나라게 국민도 유명 탑단라게 유외시고 비기 직 가르스네 스트랑 했는데 안다가야도 안다가인 거와 가제 줄로인 거와 비기 조절하기는 비기 안다가제 사고인데 캐나 마란주 사고인데 마란주 표역이 유명 탑단라게 단편에 뉴스편에 비기 템도 가인데 다 줄로인데 디 가르스네 캐나 주고디 비기 되네 사고인데다 다고의 사고인데 로가 차송아 이게 템도 가세 사고인데다 주고 다고의 되네 사고인데 로가 차장 줄 로인데 아니 양 고리 레사 고리 도둑 설 진제 디 안자들 레사 안달 비게야 즉 토시게 되네 있는 응급급 수치스테 즉대 바르치게 디미 디체제 안자 즉 비게 사지신다 안자 야지비 수제 조절하기 야지비 수 다지 디체제 아니지 토고 마데디가 다디게 체제 안다 추격 연구를 토고 마데디를 안 잡대
1: 연구를
0: 이나 안다 지접 지 그래 그래서 디인도 조절하게 되지 뭐 티도를 가르친데 안다 지접 티 그러봐
1: 그러봐
0: 그래 아 파트 지접 티 그러봐
1: 그러봐
0: 저 체장 디나리아 지 추고 다고 디 되네 디 지접 티 그러봐 체진신다 딱다 디 그래 저단 디 지접자 디인 카 추베 나로리아 사본 지 리아 규부침 디리아 딜리아 체딘디 교단야디 도스 체제 디나로리 양조 즉 카 당분이 무슨 시공아 축보스 체제 카 디게 있는 아주 진주 침루 도담다 튐보다 기랑리아 즉 교수 제약 체딘 교단야 그 토단 유베 교수 체적에 딘데스 카토 딘데 레샤스 이게 있는 아주 인지민지 하고 주체 다 디나로니 하고베 나로리아 아주 토담 세베 디나는 능구용 아주 지자한테 지금 말했다 지난데 세임구라 집변의 짐주년도고 있는 짐주년도고 지르기 체진 나로다 공중 공중 위생 사가지로 봐 인제 나로리아 님규 지난데 체인도 인지민지기 대조 있는 침다 튀베 가리미 침다 뭐 튀베 가리미 진짜 옛날에 십제 옛날에야 둘로 근데 쓰는 거임이 튀주 근데 쓰임이 진짜 진짜 이번 진짜 다 단대서 된들이야 지 능이도 진짜 님규도 다스다 지가 조가치 위변 진짜 지도 카지 갈래 소직 좋은데 동안다 함호체 미에 제가 깊샤 미에 교수 제장에 주거님부터 뉘어제 교수 제비 다 뒤드는 계계 승문도 런이 숨지 지 십제 지도 십제는 별 능 두고 다 달로 야루 탑자리야 디 제초 말에 교수 제초 말 이거 꼭 그랬어 제 십제 능구문도 라 모르디 비가 좀 배니 비가 템도가 교토문도 세제 강에 토대 다 뒤인데 당부 교수 지도 비가 교수 진이들에 총 십제 체제 문화가 십제 체제 소대님부터 소대 사회 교수 세월와 주거대 지구 찬인 좀 십차 공화대 인배 즉 라고니우 교회 조선의 마침제 교수 제한테 다 가셔가 동작 시신아 죽든지 제 가셔가 치든지 제다 주거 야료 교수 세로로 와 제 윤두 다 단다 교수 제한테 도덤 제한거든 도덤 제고야 김제 가르선 소방 즉 뒤 대배 로제는 예수 사유 즉 교수 제 맞춰 든든데 요르다스 내가 저 교수 제 초고 말했어 지난 주 가르선 델리아 제가 다니나 페이바 가이드런스 페이바 페이바가 전사다 팀담에 팀배 교수 제스거로 봐 개디 교수 제브디 키나 시제 런수 팀도 교토나 키나 로드 교수라 키나 데스티레스나 디바 是吧？
1: 是吧？
0: 给明白说过，他谈的多动钱。